සද්දා කට කට නිමසැසෝයි කට කූටේ කට කබහැන හොයි තා කට මහේ කාට ජෝ පාවා සෝ කට ඡාඩ අව කට කත තාවා ගංගා නිග්‍රහස්නේ ඕ කර නිර්වාරෝ සන්දේ නාහි දේඛනා පාජියේ ಪರම සයානප එහෙ චච්ඡා රචිත චිත්‍ර හැ පාරී ਤਜ ਚਿਤਰੈ ਚੇਤੋ ਚਿਤਕਾਰੀ ਚਿਤਰ ਬਚਿਤਰ ਇਹ ਅਵਚੇਰਾ ਤਜ ਚਿਤਰੈ ਚਿਤਰਾਖ ਚਿਤੇਰਾ ਸੱਚਾ ਇਹ ਛਤਰਪਤ ਪਾਸਾ ਛਕ ਕੇ ਨਾ ਰਹੋ ਛਾੜ ਕੇ ਨਾ ਆਸਾ ਰੇ ਮਨ ਮੈਂ ਤੋ

තින්නා සූතකනාය පෞරී සත්ගුරු වඩා කරසාලාහිය ජිස් විච් වඩියා වඩයායියා සහමේලේ තා නදරී ආයියා ජාත ස්පානා තා මනවසායියා කර හුක්කම් මස්ත හත් කර විච්චෝ මාර් කඩියා බුරයායියා සෑ පුට්ඨේ නොනද පායියා ශ්ලෝක මහැලා පැලා පැලා සුච්චා ආත් හොය සුච්චේ බැඨා ආයේ සුච්චේ අගෑ රක්ෂියුන් කොයි නා පිටියෝ ජාය සුච්චා හොය කෑ ජේවයා

ලුංජත මුංජත මෝන ජතා තර අංක කව් මරණා තාසේ සේවියලේ රාමනා රස්නා රාම නාම හිත ජාතේ කහා කර ජමනා රහව ආගම නිර්ගම ජෝතික ජානේ බෝ බෝ ව්‍යාකරණා පංත මන්ත්‍ර සබ ඖෂධ ජානේ අංක තව මරණා රාජ කෝග අර ඡත්‍ර සිංහාසන බෝ සුන්දර රමනා පාන කපූර සෝබාසක චන්දන අන්ත තව මරණා বেদ පුරාණ සිමරත සබ ખોජේ කහු න උබරනා කහු කබීර ඉඔ රාමේ ජම්පෝ මේට ජනම මරණා ආසා ફીલ රබාබී බල්ද පඛාවජේ කව්වා තාල බජාවේ පෙර චෝලනා ගධා නාචේ පෛසා ભગત කරාවේ රාජා රාම